0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambha vanne SBS Kuan Vidhuliye Sinhala Sevayai. Kuan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathinen.
2: Subama suba udasanak prarthana karamin piliganna oba selu denawama ada SBS Sinhala Seve Sachivi Wedasthanata. ඉතින් අද මැයි මාසේ 21 වෙනිදා SBS සිංහල සජීවි වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දිනේෂ් ලියනගේ. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න්හි SBS ගුවන්විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. ඉතින් වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික හිමිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කෝලින් ජාතියේ වුරුන්චරි වොයුරුන් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සිළුම ඇබොරිජිනල් සහ ටෝරස් සම්සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් එක්ක අපගේ ගෞරවය පුද කර සිටිනවා.

0: ඉතින් වැඩසටහන ආරම්භ කරන්නේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. ඉතින් අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙතට ගෙනෙන්නේ තිසරණි විජේ බණ්ඩාර සිඩ්නි නුවර ඉඳලා. අපිට දැනගන්න ලැබෙනවා යම් තාක්ෂණික දෝෂයක් සිදු වුණා කියලා. ඉතින් අපි ඒ පිළිබඳව සමාව අයද සිටිනවා. ඉතින් දැන් අපි නැවතත් සඳහන් කරන්න කැමතියි මේ ඒ තාක්ෂණික දෝෂය දැන් සකස් කරගෙන තියෙන්නේ. ඉතින් මේ විශේෂංග රැසක් අද දවසේ අපි ඔබට ගෙනෙන්න සූදානම් ඉන්නවා. විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා හමුදාව LTT සංවිධානය සමග පැවති යුද්ධයේ ජයග්‍රහණය කිරීමත් සමග විශේෂ රණවීර උපහාරු රැලක් සෑම වසරකම ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ඉතින් මේ මාසෙට ඉදුණු මේ සැමරුම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් විශේෂ පුද්ගලිකු සමග සිදු කරන විශේෂ සාකච්ඡාවක් අද වැඩසටහන අතරතුරදී ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතින් අපි දැන් මුලින්ම යොමු වෙන්නේ අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයට. ඉතින් තිසරණි විජේ බණ්ඩාර සිඩ්නි නුවර ඉඳලා සූදානම් ඉන්නවා අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න. අපි දැන් යොමු වෙමු අද ප්‍රවෘත්ති ප්‍රකාශයට.
1: ২০২৬ වසර සඳහා ෆෙඩරල් අයවැය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර අයවැය පිළිබඳව විවිධ සමාජ කණ්ඩායම්වලින් විවිධ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම ආබාධිත.
0: හොඳයි. ඉතින් අපි ප්‍රවෘත්ති ප්‍රකාශය තමයි ප්‍රථමයෙන්ම ගෙනෙන්නේ. ඉතින් යම් තාක්ෂණික දෝෂයක් නැවතත් තියුණා. ඉතින් අපි දැන් යොමු වෙන සූදානම් වෙනවා අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.

0: දෙදහස් විසිහය වසර සඳහා ෆෙඩරල් අයවැය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර අයවැය පිළිබඳව විවිධ සමාජ කණ්ඩායම්වලින් විවිධ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම ආබාධිත ප්‍රජාව, බහුසංස්කෘතික ප්‍රජාව සහ ස්වදේශික ජනතාව වෙනුවෙන් කටයුතු කරන සංවිධාන මෙවර අයවැය තම ප්‍රජාවන්ට බලපාන ආකාරය පිළිබඳව විවිධ අදහස් පළ කර සිටියා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. මෙවර අයවැය එක් ප්‍රධාන අවධානයක් යොමු වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණ පද්ධතියට සිදු කරන වෙනස්කම් පිළිබඳවයි. රට තුළ පවතින සේවක හිඟයට පිළියම් ලෙස වඩාත් උසස් අධ්‍යාපනයක් ඇති විවිධ කුසලතා සහිත තරුණ සංක්‍රමණිකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන බව ෆෙඩරල් රජය පවසනවා. ස්ථිර සංක්‍රමණ වැඩසටහනේ මුළු ස්ථාන සංඛ්‍යාව 185,000ක් ලෙස පවත්වාගෙන යන අතර ඒ අතරින් 70%කට වැඩි ප්‍රමාණයක් කුසලතා සහිත සංක්‍රමණිකයන් සඳහා වෙන් කරන්න රජය තීරණය කරලා තියෙනවා. එසේම විදේශයන්හි සිට අයදුම් කරන අයට වඩා දැනට ඕස්ට්‍රේලියාව තුළ සිටින සංක්‍රමණිකයන්ගේ අයදුම්පත්වලට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන්නත් රජය සූදානම් වෙනවා. මෙය කුසලතා පදනම් කරගත් වීසා අයදුම්පත් සහ පවුල් වීසා, එසේත් නොමැතිනම් ෆැමිලි වීසා අයදුම්පත් කාණ්ඩ යන දෙකටම බලපානු ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ පිළිබඳව ෆෙඩරේෂන් ඔෆ් එත්නික් කමියුනිටීස් කවුන්සිල් ඔෆ් ඕස්ට්‍රේලියා හෙවත් FECCA සංවිධානය අවධානයෙන් සිටින බව එහි සභාපති පීටර් ඩූකස් පවසනවා. සංක්‍රමණ ක්‍රියාවලිය ඕස්ට්‍රේලියාවේ සාර්ථකත්වයේ මූලික අංගයක් වන නිසා එය අධික ලෙස සීමා කිරීම ආර්ථිකයටත් ඕස්ට්‍රේලියාව සංක්‍රමණ පිළිබඳව විවෘත රටක් ලෙස ගොඩනගාගෙන ඇති කීර්ති නාමයටත් අවදානමක් විය හැකි බව පීටර් ඩූකස් පවසනවා.
1: I mean, we're looking at this very carefully. Obviously, how it's implemented will determine the success of the policy. Migration is the cornerstone of the Australian success story. So over-restricting migration, in our view, is a danger to not only the economy more broadly, but also to the Australian success that we've had about the brand of Australia as an open and embracing country. So for us we're looking at it with a little bit of concern, but we're hopeful that the implementation will be sensible.
0: මේ අතර වෘත්තීය කුසලතා ඇති තවත් සංක්‍රමණික සේවකයන් 4,000කට සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායට එක්වීමට අවස්ථාව සලසන බව ෆෙඩරල් රජය පවසනවා. ඒ සඳහා වන නිපුණතා ඇගීමේ ක්‍රියාවලිය සහ වෘත්තීය බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමටත් සැලසුම් කරලා තිනවා. මෙම පියවර හරහා සංක්‍රමණික සේවකයන්ට රැකියා වෙළඳපොළට ඇතුළු වීමට ගතවන කාලය මාස 6කින් පමණ අඩු කිරීමට රජය අපේක්ෂා කරනවා. එසේම ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා ඉදිරි වසර 4 තුල මිලියන ගණනක මුදලක් වෙන් කිරීමටත් රජය තීරණය කරලා තිනවා. ප්‍රොටෙක්ෂන් වීසා ක්‍රමය වැරදි ලෙස භාවිතා කිරීම වැළැක්වීමට ෆෙඩරල් ඇන්ඩ් ෆැමිලි කෝට්ස් තුල මෙරිට් රිවියු සහ ජුඩිෂල් රිවියු ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 74.2ක් වෙන් කරලා තියෙනවා. ඒ අතර ඕස්ට්‍රේලියාවේ සිට අයදුම් කෙරෙන ඔන්ෂෝ වීසා අයදුම්පත් සහ ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට අයදුම් කෙරෙන ඕෆ්ෂෝ ස්ටුඩන්ට් වීසා, ශිෂ්‍ය වීසා අයදුම්පත් වඩාත් දැඩිව පරීක්ෂා කිරීමට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අමතර ඩොලර් මිලියන 19.8ක් ලබා දීමටත් නියමිත වනවා. ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා දැනටමත් දැඩි සීමා පවතින අවස්ථාවක මේ ආකාරයට තවත් සීමා පැනවීම හරහා ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට සේවා සලසන විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට හානි සිදුවිය හැකි බව පීටර් ඩූකස් පවසනවා. රජය නැෂනල් ඩිසබිලිටි ඉන්ෂුරන්ස් ස්කීම් හෙවත් NDIS ක්‍රමවේදය සඳහා සීමා පැනවීමට මේ අයවැයේදී යෝජනා කර සිටියා. මෙම වෙනස්කම් හරහා ඉදිරි වසර 4 තුළ ඩොලර් බිලියන 38කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට රජය අපේක්ෂා කරනවා. NDIS ක්‍රමවේදය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය දැඩි කිරීමට රජය මේ හරහා අපේක්ෂා කරනවා. NDIS ක්‍රමවේදය සඳහා සුදුසුකම් තීරණය කිරීමට තෝරා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට මේ අයවැයේදී යෝජනා කර තිබෙනවා. මෙම වෙනස හේතුවෙන් පුද්ගලයින් 160,000ක් පමණ මෙම NDIS ක්‍රමවේදයෙන් ඉවත් විය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා. Disability Advocacy Network සංවිධානයේ Cherry Belosis මේ පිළිබඳව තමන්ගේ අදහස් ප්‍රකාශ කර සිටියා.
2: Drastic is a appropriate word. I think we are going to see some unprecedented changes with the scheme, including access. We can anticipate that there will be a large amount of people exiting the scheme, difficulties accessing the scheme as well as seeing a reduction to plans as well.
0: කෙසේ වෙතත් NDIS වලින් පිටත ආබාධිත අය සඳහා සේවා සපයන ක්‍රමවේදයක් ඇති කිරීමට වසර 5ක් සඳහා ඩොලර් බිලියන 3ක් වෙන් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. මෙම වෙන් කළ මුදලට හා සමාන මුදලක් වෙන් කිරීමට ප්‍රාන්ත සහ ටෙරිටරිත් නැෂනල් කැබිනට් හමුවීමේදී එකඟ වී තිබෙනවා. මේ අතර ත්‍රයිවිං කිඩ්ස් නම් ආබාධිත අය සඳහා සහාය දක්වන වැඩසටහන සඳහා රජය වසර 5කට ඩොලර් බිලියන 2ක් වෙන් කර තිබෙනවා. එයින් ඩොලර් බිලියන 1.4ක් ප්‍රාන්ත සහ ටෙරිටරි වෙත ලබා දී වයස අවුරුදු 8ට අඩු ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් සඳහා සේවා ලබා දීමට නියමිත වෙනවා. අයවේ තවත් වැදගත් කොටසක් වෙන්නේ ස්වදේශික ප්‍රජාවන් සඳහා සිදු කෙරෙනු ආයෝජනයි. රජය ස්වදේශික ප්‍රජාවන් සඳහා ක්ලෝසින් ද ගැප් වැඩසටහන් වෙනුවෙන් වසර 5ක් තුළ ඩොලර් බිලියන 1.2ක් ආයෝජනය කිරීමට නියමිත වෙනවා. කෙසේ වෙතත් ස්වදේශික දරුවන් වෙනුවෙන් කටයුතු කරන ජාතික සංවිධානයක් වන SNAICC සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක කැතරින් ලිඩල් පවසන්නේ මෙවර අයවැයෙන් ස්වදේශික දරුවන් සහ පවුල් සඳහා තවත් වැඩි සහයෝගයක් ඔවුන් බලාපොරොත්තු වූ බවයි.
3: I think this budget was flagged as the budget for generation fairness for Aboriginal children and families. It's the budget of missed opportunity. There's very little funding dedicated to Aboriginal responses. There were plenty of community-led solutions on the table and very little commitment at a time when Aboriginal Torres Strait Islander children and families and the services that support them are under scrutiny and needing support the most.
0: Closing the gap. අරමුදල් යටතේ දුරස්ථ ප්‍රදේශවල සිට සිදු කෙරෙන රැකියා සඳහා ඩොලර් මිලියන 299ක් වෙන් කර තිබෙනවා. මෙහි අරමුණ වෙන්නේ දුරස්ථ ප්‍රදේශවල රැකියා සංඛ්‍යාව 3000 සිට 6000 දක්වා දෙගුණ කිරීමයි. සමස්තයක් ලෙස බැලුව විට 2026 ෆෙඩරල් අයවැය සංක්‍රමණය ආබාධිත සේවා සහ ස්වදේශික ප්‍රජාවන් පිළිබඳව වැදගත් වෙනස්කම් රැසක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මෙම වෙනස්කම් මේ ප්‍රජාවන්ට ඇත්තටම සහනයක්ද? එසේත් නොමැතිනම් තවත් සීමා සහ අභියෝග ගෙන එන්නේද යන්න තීරණය වෙන්නේ මේ යෝජනා ක්‍රියාත්මක කරන ආකාරයෙනුයි. පෙගි ජේකුමේලොස් SBS නිවුස් එකට ගෙනා මේ වාර්තාව SBS සිංහල වෙනුවෙන් සම්පාදනය කළේ දිනේෂ් ලියනගේ.
4: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
5: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
6: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
7: Starting a new life in Australia isn't easy.
8: A lot of companies have rejected me.
9: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
7: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
10: SBS Audio.
11: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියා
12: කරන්න. SBS Chill.
13: SBS Pop Asia. Non-stop Asian pop.
14: Can you describe that feeling for people who haven't experienced it?
15: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
16: Far from the partisan politics.
17: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිත කිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සොයනමින් SBS Audio app download කරගන්න.
18: sbs.com.au/audio.
0: හොඳයි ඔබ දැන් නැවතත් එක්තු වෙන්නේ SBS සිංහල සජීවී වැඩසටහන සමගින්. ඉතින් වැඩසටහන ආරම්භයේදීම යම් තාක්ෂණික දෝෂයන් කිහිපයකට අපිට මුහුණ දෙන්නට සිදු වුණා. ඉතින් එහෙම තමයි සජීවී වැඩසටහනක් සිදු කරනකොට. ඉතින් ඒ තාක්ෂණික දෝෂයන්ට දැන් පිළියම් යෙදුව අපේ SBS මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලය. ඉතින් දැන් නැවතත් සාමාන්‍ය පරිදි අපිට වැඩසටහන කරගෙන යන්න පුළුවන්. හොඳයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඔබගෙන් සමාව අයද සිටිනවා ප්‍රථමයෙන්ම. ඉතින් තවත් විශේෂ තොරතුරක් ඔබ වෙත ගෙනෙන්න කියලා හිතුවා. දැන් මේ ඕස්ට්‍රේලියාවේ රජයේ රෝහල් පද්ධතිය ගැන, ඒ කියන්නේ මේ ඕස්ට්‍රේලියාවේ පබ්ලික් හොස්පිටල් සිස්ටම් එක ගැන අපි කතා කරනකොට අපිට මේ නිතරම ඇහෙන දෙයක් නෙමේ නර්සස්ලට වැඩ වැඩි, එහෙම නැත්නම් රෝගීන්ට බලාගෙන ඉන්න තියෙන කාලය, කියන්නේ මේ වේටින් ටයිම්ස් ගොඩක් වැඩි කියන එක. ඉතින් මේ තත්ත්වයට විසඳුමක් විදිහට නිව් සවුත් වේල්ස් රජය දැන් තමන්ගේ හෙද කාර්ය මණ්ඩල ප්‍රතිසංස්කරණ තවත් පුළුල් කරන්න කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම දැන් මේ නිව් සවුත් වේල්ස් රජය කියන විදිහට එමර්ජන්සි ඩිපාර්ට්මන්ට්ස් වලට, මේ හදිසි සේවා අංශවලට මේ ඉන්න කාර්ය මණ්ඩල ප්‍රතිසංස්කරණය කිරීම යටතේ දැනටමත් මේ ෆුල් ටයිම් නර්සස්ලා, මේ පූර්ණකාලීනව සේවය කරන හෙදියන් හෝ ඊට සමාන සේවක පිරිස් 900කට වැඩි පිරිසක් සේවයට බඳවාගෙන තියෙනවා කියලා මේ වන විටත්. ඉතින් දැන් ඊළඟ අදියරේදී ජෙනරල් මෙඩිකල්, සර්ජිකල් සහ ස්පෙෂලිටි වෝඩ්ස් වල මේ උදෑසන සහ සවස සේවා මුර සඳහා හෙදියන් බඳවා ගැනීමේදී සේවකයින් 4කට අවම වශයෙන් එක් හෙදියක්, එක් නර්ස් කෙනෙක් හෝ සිටිය යුතුයි කියලා තමයි මේ මිනිමම් ස්ටාෆින් ලෙවල්ස් හඳුන්වා දෙන්න යන්නේ නිව් සවුත් වේල්ස් රජය. ඉතින් සෑම රෝගීන් 4 දෙනෙකුටම එක හෙදියක් ඉන්න විදිහට තමයි මේගොල්ලෝ දැන් මේ හෙදියන් ප්‍රමාණය වැඩි කරන්න යන්නේ. ඉතින් නිව් සවුත් වේල්ස් හෙල්ත් වෙබ් අඩවියට අනුව මේ සේෆ් ස්ටාෆින් ලෙවල්ස් ප්‍රතිසංස්කරණ හරහා නිව් සවුත් වේල්ස් පබ්ලික් හොස්පිටල් වල හෙදියන් සහ මිඩ්වයිෆ්ස් මේ වින්නබු මාතාවන්ගේ ගණන වැඩි කරලා පේෂන් කෙයා එක දියුණු කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. රෝගීන්ට වැඩියෙන් සත්කාරක සේවා ලබා දෙන්න, ඉතා හොඳින් මේ සත්කාරක සේවා ලබා දෙන්න. ඉතින් මේ වැඩසටහන යටතේ වසර 4ක් තුළ ෆුල් ටයිම් ස්ටාෆ් ප්‍රමාණය 2480ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා නිව් සවුත් වේල්ස් ගවර්න්මෙන්ට් එක, නිව් සවුත් වේල්ස් රජය, ප්‍රාන්ත රජය ප්‍රකාශ කරනවා. ඉතින් මේ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්සුත් ප්‍රකාශයක් කරලා තිනවා, විශේෂයෙන්ම දැන් මේ හොස්පිටල්ස් වලට එන මේ පේෂන්ලා දැන් වැඩි වශයෙන්ම එන්නේ දැඩි ලෙස රෝගාතුර වෙලා, එහෙම නැතිනම් මේ සංකීර්ණ රෝගී තත්ත්වයන් එක්ක තමයි මේ පේෂන්ලා එනවා කියලා දැන් තොරතුරු වාර්තා වෙන්නේ. මේක නිසා මේ හදිසි ප්‍රතිකාරක අංශවල ඉන්න ෆ්‍රන්ට්ලයින් සේවකයින්ට සහයක් ලබා දීම මෙහිදී ඉතාම වැදගත් කියලා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් පවසලා තිනවා. දැන් ඇත්තට මේක මේ පේෂන්ලටත් ඉතාම වැදගත් දෙයක්. නර්ස් කෙනෙකුට පේෂන්ල ගාන අඩු වුණාම ඉතින් මේ වැඩි අවධානයක් දෙන්න පුළුවන් ඉන්න පේෂන්ල ගානට. ඉතින් මේක ඒ වගේම දැන් නර්සස්ලටත් තමන්ගේ මානසික ආතතිය අවම කරගන්න මේක හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලාංකික කමියුනිටි එකට දැන් මේක අපි කියමු මේ මයිග්‍රේෂන් ඇංගල් එකකින් බලද්දිත් මේක හොඳ සිග්නල් එකක් වෙන්න පුළුවන්. ඉතින් මෙතන හැබැයි වැදගත් දෙයක් කියන්න ඕනේ, නර්සින් කියන්නේ ඩිමාන්ඩ් එකක් තියෙන ක්ෂේත්‍රයක් වුණත් මයිග්‍රේෂන් පාත්වේක මේ ස්වයංක්‍රියව සිදුවෙන්නේ නැහැ. ඉතින් මේකට රෙජිස්ට්‍රේෂන් එක ලබා ගන්න ඕනේ, ඉංග්ලිෂ් රික්වයර්මන්ට්ස් තියෙනවා, ස්කිල් ඇසෙස්මෙන්ට් එක ගන්න ඕනේ, ඒ වගේම වීසා සඳහා මේ අවශ්‍ය පොයින්ට්ස් ප්‍රමාණය, ස්ටේට් නොමිනේෂන් ක්‍රයිටීරියා තියෙනවා මේකට. ඉතින් මේ සියල්ලම වෙන වෙනම හොඳින් අධ්‍යයනය කරලා බලන්න ඕනේ. ඉතින් ඇත්තරම ඉදිරියේදී හොඳ අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන අවධානය යොමු කරන්නත් කියලා අපි ඔබට මතක් කරනවා. ඉතින් දැන් මේ ජොබ්ස් ඇන් ස්කිල්ස් ඔස්ට්‍රේලියා කියන ආයතනයේ මේ දත්තවලට අනුව රෙජිස්ටර්ඩ් නර්සස්ලාගේ පූර්ණකාලීනව රැකියාව කරන නර්ස් කෙනෙක්ගේ සාමාන්‍යයෙන් සතියක ආදායම ඩොලර් 2192ක් කියලා තමයි වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් පැයක ආදායම ඩොලර් 57ක් විදිහට සඳහන් වෙනවා. ඉතින් නර්සස් ලට ඉතින් ඉතාම හොඳ ආදායමක් ලැබෙන රැකියාවක් තමයි මේ නර්සින් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ ශ්‍රී ලංකන් කමියුනිටි එකේ ඉන්න නර්සින් හරි හෙල්ත් කෙයා කරිය එකක් ගැන හිතන අයට මේක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියාවල මේ ඕස්ට්‍රේලියාවේ හෙල්ත් කෙයා ඩිමාන්ඩ් එක තවමත් ඉතාම ශක්තිමත්. හැබැයි මයිග්‍රේෂන් ප්ලෑන් එකක් හදනව නම් කෙනෙක් ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙන මේ ශේෂ්ත්‍රවලට යොමු වෙන්න හිතන් ඉන්නව නම් කෙනෙක් මේකට තියෙන මේ හොඳ රිසෝසස් බලලා ඒ පිළිබඳව ක්වොලිෆයිඩ් මයිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ගේ මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක්ගෙන් හරි විදිහට උපදෙස් ලබාගෙන මේ සම්බන්ධව කටයුතු කළ යුතුයි කියලත් අපි ඔබට මතක් කරලා දෙනවා. හොඳයි, ඉතින් සරලවම ගත්තොත් දැන් නිව් සවුත් වේල්ස් හොස්පිටල්ස් වල නර්සස්ලට වැඩි අවස්ථාවක් ලබා දෙනවා. ඒ වගේම මේ පේෂන්ට්ලට සපෝට් කරන්න මේ ස්ටාෆින් රිෆෝම්ස් මේ ප්‍රතිසංස්කරණ තවත් පුළුල් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ හෙල්ත් කෙයා සිස්ටම් එකටත් ඉදිරියේදී නර්සින් වලට යොමු වෙන්න ඉන්න අයටත් වැඩි අවස්ථා ලැබෙන තත්ත්වයක් තමයි අපිට දැක ගන්නට ලැබෙන්නේ. හොඳයි, ඉතින් ඒ කෙටි විශේෂාංගයත් සමගින් ඒ කෙටි තොරතුරුත් සමගින් අපි දැන් තවත් සුවිශේෂී විශේෂාංගයකට යන්න තමයි සූදානම් වෙන්නේ. මේ රණවිරු උපහාරවලෙල පැවැත්වුණා. ඉතින් ශ්‍රී ලංකාවේ මැයි මාසයේදී තින් වසර ගණනාවක් තිස්සේම මේ උපහාරවලෙල පැවැත්වෙනවා. ඉතින් මෙහිදී අපිට මේ අමතක කළ නොහැකි විශේෂ පුද්ගලයෙක් සම්බන්ධ කරගන්න SBS සිංහල සේවයට හැකි වුණා. ඉතින් ඔහු සමග කෙරෙන සාකච්ඡාවකටයි අපි දැන් යොමු වෙන්නේ.
10: වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික අපි ඉතාමත්ම බිහිසුණු යුද්ධයක් නිසා පීඩාවට පත්වෙලා හිටියා. ඔබ දන්නවා LTTE සංවිධානය සහ ශ්‍රී ලංකා රජයේ හමුදා අතර මේ ඇදී ගිය අර්බුදය විශාල ජීවිත දේපල හානි රසකින් තමයි අවසන් වුණේ. එය යුද ජයග්‍රහණයක් විදිහට නිමා කරන්නට ශ්‍රී ලාංකීය හමුදාවන්ට හැකියාව ලැබුණා ජීවිත පරිත්‍යාගයෙන්. ඉතින් මේ වන විට වසර 17ක් සපිරෙනවා මේ යුද ජයග්‍රහණයට. ඉතින් මේ පිළිබඳ අපි කතා කරනවා සෑම වසරකම වගේ මේ මැයි මාසයට යෙදෙන ජාතික රණවිරු සැමරුමේදී අපි ඒ අභීත රණවිරුවන් සිහිපත් කරනවා, ඒ ජීවිත පරිත්‍යාග කරවුවන් ගැන අපි මෙනෙහි කරනවා. ඉතින් මේ වසර 17ක් ගෙවී යන මොහොතේදී SBS සිංහල සේවයේ අපට විශේෂ අවස්ථාවක් ලැබෙනවා මේ යලිත් ඒ යුද්ධයේ ඒ බිහිසුණු අත්දැකීම පිළිබඳව මතකාවර්ජනයක් කරන්නට. එයට මැදිහත් වුණු එහෙම නැත්නම් ඒට සම්බන්ධ වෙලා හිටපු සුවිශේෂී වෘත්තිකයෙකුට. අපි දන්නවා මේ යුද්ධයට විවිධාකාර විදිහට ත්‍රිවිධ හමුදාවට අමතරව වෙනත් වෘත්තිකයන් සම්බන්ධ වෙනවා. යතරින් අමතක කරන්නට බැහැ මේ මාධ්‍ය වෘත්තිය. ඉතින් මාධ්‍යවේදියෙක් විදිහට විශේෂයෙන්ම මේ සටන් පෙරමුණට ගිහිල්ලා එදා යුද්ධය පැවති සමයේදී පිළිබඳ තොරතුරු දකුණේ සහ විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ පුරා මේ යුද්ධයේ පැවති අවධියේදී ඒ පිළිබඳ අවධානයෙන් සිටපු ඒ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ තොරතුරු බෙදා ගන්නට මාධ්‍යවේදීන් ගණනාවකට අවස්ථාව ලැබුණා 41කටත් වශයෙන්ම. ඉතින් ඒ කිහිප දෙනාගෙන් කෙනෙක්ව අපට පුළුවන්කම ලැබෙනවා මේ මොහොතේදී සම්බන්ධ කරගන්නට. මම බොහොම ගෞරවයෙන් SBS සිංහල සේවයට පිළිගන්නවා ජාතික රූපවාහිනියේ හිටපු ප්‍රවෘත්ති නිෂ්පාදක අමල් සමන්ත මහත්මයාව. ආයිබුවන් අමල්.
18: ආයිබුවන් කස්සප.
10: ඉතින් අමල් අපත් සමග සම්බන්ධ වන්නේ මේ වන විට ඔහු ඉතාලියේ ජීවත් වෙන්නේ. ඉතින් ඉතාලියේ ඉඳලා මේ ලැබෙන කෙටි වේලාවකදී අපත් සමග කෙටි කතා බහකට ඔහු කැමති වුණා. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ කතා බහට අපත් සමග එකතු වීම පිළිබඳ. අමල්, වසර 17ක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා මේ 2009 මැයි 18 වෙනිදායින් එදා මේ නන්දි කඩල් කලපු වෙන්න ඒ බිහිසුණු යුද්ධය අවසන් වුණා, අවසන් වෙඩි උණ්ඩය නිකුත් වුණා. වසර 17ක් දිහා අපහු හැරිලා බලනකොට මොනවාද ඔබට සිහිපත් කරන්නට තියෙන්නේ?
18: ඔව් ගැසප, මේ අවුරුදු 17ක් ගෙවිලා ගිහිල්ලා කියන එක නිකන් ටිකක් අදාහ ගන්නත් බැරි කාල සීමාවක්. ඉතින් අද ඊයේ වගේ මතකයක් තියෙන සිදුවීම් මාලාවක් එක තමයි අවුරුදු 17 ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. එකපැත්තකින් අපි අවුරුදු 17ක් තවත් වයසට ගිහිල්ලා කියන එකත් ඔළුවට එනවා ඒ වෙනකොට. මීට අවුරුදු 14 කලින් 2009 අවුරුද්ද ගැන මතක් කරනවා නම් ඒක බොහොම අභිමානනීය කාලවකවානුවක් හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද නිදහසේ හුස්ම වැටෙන්න ගත්ත කාලය තමයි ඒ විදිහට පටන් ගත්තේ 2009 අවුරුද්දේ මේ මාසේ. මොකද අවුරුදු 26ක විතර කාලයක් අපි කොහොම පීඩාකාරී දරුණු තත්ත්වයක තමයි මුහුණ දීලා හිටියේ. අපේ දෙමව්පිය වගේම අපිත් ඒ ත්‍රස්තවාදයෙන් පීඩා වින්දා. අපේ උතුරු නැගෙන හිර පළාත්වල නොවිසුවත් අපේ මුළු රටටම ඒ ත්‍රස්තවාදයේ තර්ජනය කියන එක දැනිලා තිබුණා. මොකද කොයි මොහොතක කිනම් ආකාරයේ තර්ජනයක් බෝබ පිපිරීමක් ප්‍රහාරයක් එල්ල වේද කියන තර්ජනය මුළු රටටම තිබුණා. ඒ තර්ජනාත්මක තත්ත්වය තමයි 2009 අවසන් වුණේ. ඒක මුළු රටටම ලැබුණු සුවිශාලතම අස්වැසිල්ලක්. ඒ වගේම දශක ගණනාවක් තිබුණු ඒ ත්‍රස්තවාදයේ දිමාවත් එක්ක තමයි රට හිටි තැනින් ඉහළට එසවෙන්න යම් මට්ටමකින් පටන් ගත්තේ. ආර්ථිකමය වශයෙන් සංවර්ධනාත්මක ප්‍රවේශයකට අවතීර්ණ වුණෙත් ඉන් අනතුරුව තමයි. ඉතින් ඒ අතීතය හරීම බිහිසුනුයි. නමුත් ඒ ලැබූ විජයග්‍රහණය හරිම අපූර්වයි කියලා මේ මොහොතේ ප්‍රවේශයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්.
19: දැන් ඔබ මාධ්‍යවේදියෙක් විදිහට ඔබ කොළඹ රැකියාව කරපු කෙනෙක්. නමුත් ඔබට රැකියාව නිසා මේ යුද පෙරමුණට යන්න සිද්ධ වෙනවා. ඔබට පළමු වරට මේ සඳහා යන්නට ඔබේ රැකියා ස්ථානයෙන් මේ රාජකාරිය පවරනකොට මොකද ඔබට දැනුනේ? සහ විශේෂයෙන්ම ඔබ කොහොමද ඒ ඔබේ ගෙදර පවුලේ අයත් එක්ක ඒ තොරතුරු බෙදාගත්තේ?
18: ඔව්, ඒක ටිකක් අමුතු කතාවක්. මොකද යුද්ධයක් කියන එකක් සඳහන් වෙලා නෙමෙයි මේ මේ රාජකාරිය පටන් ගත්තේ. මේ යුද්ධයකට යනවා කියන එකකින් නෙමෙයි පටන් ගත්තේ. මොකද ඔබට මතක ඇති මාවිල්ලාරු සරොව්ව වහලා ඇතිවෙච්ච පානීය සහ කෘෂිකාර්මික ජල අර්බුදයක් තමයි මේකේ මුල මුල. ඉතින් ඒ අර්බුදයත් එක්ක සේරුණුවර ගොවි ජනපදයේ අල්ලකල්තලේ කෘෂිකාර්මික ජනපදයේ ගොවින් අතර ඇතිවෙච්ච පොඩි පීඩාකාරී මානසිකත්වයක් සහ තත්ත්වයක් තමයි ඇති වුණේ මේ තොරව වැසීමේ. ඒ විරෝධතාවය, ඒ වියවුල තමයි වට හිතුණා මේක වාර්තා කරන්න ඕන තත්ත්වයක් කියලා ඇතිවෙච්ච පීඩාකාරී තත්ත්වය. ඉතින් ඒ වාර්තා කරන්න තමයි මම මුලින්ම ගියේ. ඒ ගිහිල්ලා ඉන්නකොට තමයි යුදමය ප්‍රවේශයකින් මේ සරොව්ව විවෘත කරන්න රජය තීරණය කරේ, ආරක්ෂකංශ තීරණය කරේ. ඒ ඉන්න අතරවාරයේ තමයි ඒක යුද්ධයක් බවට පරිවර්තනය වුණේ. මොකද සාකච්ඡා මේ මාර්ගයකින් ඒක විවෘත කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ යුදමය ප්‍රවේශයකින් එය විවෘත කරන්න තීරණයක් ගත්තා. ඉතින් ඒ ඉන්න අතරවාරයේම තමයි යුද්ධය ආරම්භ වුණේ. ඉතින් ඒ ආරම්භයත් එක්ක මම ඒක යුදමය වාර්තාකරණයක් හැටියටම පටන් ගත්තා. මොකද ඊට පෙර ආරක්ෂක අංශ සමග සබඳතාව සහ අපරාධ ආරක්ෂක වාර්තාකරණය කියන දේ මම කරගෙන එමින් තමයි හිටියේ. ඉතින් ඒක යම් මට්ටමකට පහසුවක් වුණා ඒ කියන තත්ත්වයන් කළමනාකරණය කරගන්න. අනතුරුව සිද්ධ වෙච්ච අනිකුත් ප්‍රදේශ මුදා ගැනීම, වාකරය, තොප්පිගල, කංචිගුඩිච්චාරු, නැගෙනහිර පළාත සම්පූර්ණයෙන් මුදා ගැනීම 2007 වසර වෙනකොට, ඉන් අනතුරුව උතුරු පළාතට මේ යුද්ධය ගිහිල්ලා ඒ උතුරු පළාතේ වන්නි ප්‍රදේශය සහ උතුරු පළාත මුදා ගැනීමේ ක්‍රියාන්විත ඒ දිගටම ආවරණය කරගෙන යන්න මට හැකියාව ලැබුණා. ඒක තමයි ආරම්භය ඒ යුදමය වාර්තාකරණයේ රාජකාරියේ.
19: ඉතින් මේ යුද බිමේ, යුද පෙරමුණේ මේ තොරතුරු වාර්තාකරණය කරන්නට චකිතයක්, බියක් ඇති වුණේ නැද්ද අම?
18: නැතරම මේ එහෙම බියක් කියලා එකක් එහෙම දැනුනේ නැහැ. මොකද අපි පළවෙනි වාර්තාකරණයෙන්ම අපිට යම් තර්ජනයක් එල්ල වුණා, ප්‍රහාරවලට ලක් වෙන්න සිද්ධ වුණා මාවිල්ලාරුවලදීම. ඉතින් ඒ සිදුවීමුත් එක්කම يعني ඉදා මුදා සොල්දාදුවන්ගේ හා මට්ටමටම ඒ තත්ත්වයන්ගෙන්ම අපෙත් මානසිකත්වයේ පොඩි මොකක්ද ඒකට කියන්නේ කොහොමද ඒක ඒ ගැට ආවා. ඒ කියන්නේ අපි අර ඒ වචනෙන් කිව්වොතින් ඒ ගැම්ම ආවා. ඉතින් ඒකත් එක්ක අපේ වගකීම් කර්මත තියාගෙන අපේ පරිස්සමත් බලාගෙන අපි ඒ රාජකාරිය කළා. ඉතින් ඒක ඇත්තටම අතිශය අවදානම් රාජකාරියක්. මොකද කවුරුත් අපි පරිස්සම් කරන්නේ නැහැ. අපිට ආරක්ෂාව සපයන්න බෑ තවත් පාර්ශ්වයකට. අපි අපේ ආරක්ෂාව සපයාගත යුතුයි. ඒක නුවණින්, සිහියෙන්, බුද්ධියෙන් කළ යුතු රාජකාරියක්. ඉතින් ඒ රාජකාරිය තුවාලයක් කරගන්නේ නැතුව ඉටු කරන්නට හැකියාව ලැබුණා. අපි රට වෙනුවෙන් සහ මම වැඩ කරපු ජාතික රූපවාහිනිය වෙනුවෙන් ලබා දෙන්නට මට හැකියාව ලැබුණා.
4: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
5: Starting a new life in Australia isn't easy.
8: A lot of companies have rejected me.
9: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
7: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
20: You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly. You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly.
21: SBS ප්‍රවෘත්ති පොඩ්කාස්ට් තුලින් ජාතික සහ ගෝලීයව වැදගත් ප්‍රවෘත්ති. ඔබගේ ප්‍රියතම පොඩ්කාස්ට් මගින් SBS ප්‍රවෘත්ති වලට සවන් දෙන්න. නැතිනම් පිවිසෙන්න sbs.com.au/news/audio වෙත. SBS වෙබ් අඩවියේ ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක 1 ගමනාන්තයයි. පාපෙදි මෝටර රජ දාවන තරඟ, ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ. පිවිසෙන්න sbs.com.au/sport. පුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 වෙනි නාලිකාවෙන් සහ on demand වෙතින්.
22: ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවයේ Facebook පිටුනොත්
5: Starting a new life in Australia isn't easy.
8: A lot of companies have rejected me.
9: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
7: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
4: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
19: හොඳයි, දැන් මේ යුද්ධයේදී ඔබ අත්විඳි දේවල් පිළිබඳ මම ඔබෙන් අහන්න හැ. මොකද මම දන්නවා ඔබ තාමත්ම මේ යුද්ධයේ අවසන් අදියරේදී පවා සමීපව සිටියා. ඉතින් ඔබ බොහෝ දේවල් දකින්නට ඇති, බොහෝ බිහිසුණු අත්දැකීම් ඔබට මුහුණ දෙන්නට ඇති. නමුත් දැන් මේ වසර 17ක් ගෙවිලා ගිහිලා තියෙන මේ මොහොතේදී අපි අපහු ඒ දෙස බැලුවහම අපි යුදමේ ජයග්‍රහණයක් අත්කරගෙන තියෙනවා. නමුත් මේ ජාතීන් දෙක අතරේ මේ ඇති වුණු ඒ දුරස්ත වීම, මේ ජාතීන් අතර සමගිය සඳහා අපිට මේ ගෙවුණු වසර 17 තුළ යම්කිසි ප්‍රවේශයක් ගන්නට හැකි වෙලා තියෙනවද ඔබේ මතය අනුව?
18: ඒක ඒක කතා කළ යුතු ලොකු පුළුල් මාතෘකාවක්. සරලව කිව්වොතින් මගේ මතය අනුව ජාතීන් අතර දුරස්ථභාවයක් කියන එක නැහැ. මම මට දැනෙන විදිහට, මොකද ජාතීන් අතර දුරස්ථභාවයක් තියෙනවා නම් අපිට කොළඹ නගරයේ හෝ අනිකුත් අදාසන්න ප්‍රදේශවල, නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ යම් යම් ප්‍රදේශවල ඒ ජාතීන් වලට සහයෝගයෙන් සාමයෙන් ඉන්නට හැකියාවක් නැහැ. ඒ දුරස්ථභාවය භාවිතයට ගන්නවා සහ පාවිච්චියට ගන්නවා යම් යම් පාර්ශව. ඒ දුරස්ථභාවයක් කියන එක උලුප්පල දක්වන්න. ඉතින් මේක යම් පාර්ශවයකට ඕනේ මේ ජාතීන් අතර අර්බුදයක් තියෙන බව පෙන්වන්න. අපි නිකන් පුළුල්ව ගත්තොතින් යම් යම් ගැටලු සහගත තැන් තියෙනවා. මේ දෙමළ ජනතාවට අසාධාරණයට ලක්වෙච්ච තැන් තියෙනවා. ඔවුන් වෙනුවෙන් තවදුරටත් සාධාරණ තත්ත්වයන් ඉටු විය යුතු දේවල් තියෙනවා එක එක කෝණවලින්. ඒ සිදුවීම් ආමන්ත්‍රණය කරන්නට 100%ක්ම මේ සාර්ථකව ආමන්ත්‍රණය වෙලා නැහැ කියන එක මම පිළිගන්නවා. යම් යම් පළාත්වල යම් යම් දේවල් සිදුවීම් බැලුවාම යම් යම් කාරණා තියෙනවා ඉෂ්ට සිද්ධ විය යුතු ඔවුන්ගේ සාධාරණයේ ඔවුන්ගේ පහසුව වෙනුවෙන් දෙමළ ජනතාවගේ. දැන් මේ සැමරීම සිදුවෙන එකෙදිත් යම් යම් පාර්ශව වාසි ලබා ගන්න තත්කිරතවයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද දෙමළ ඩයස්පෝරා එක හෝ LTT ඩයස්පෝරා කියන එක දෙක. කොටි සංවිධානයේ යලි පුබුදුවාලන්න හෝ ඒක ප්‍රොමෝට් කරන්න තියෙන ඒ සිදුවීම් වලට මමත් පෞද්ගලිකව විරුද්ධයි. නමුත් යම් කිසිවෙක් මේ යුද්ධයෙන් පීඩාවට පත් වෙලා ජීවිත නැති වෙලා ඔවුන්ගේ සැමරීමක් සිද්ධ වෙනවා නම් ඒක සාමාන්‍ය මිනිස්සෙක් හැටියට ඔවුන් සමරණ එක කිසිදු විරෝධයක් ඇති වෙන්නේ නැහැ කිසිදු තැනකදී. LTT එක යලි පනගස්සන්න දක්වන උත්සාහයන්ට තමයි පොදුවේ ජනතාව යම් යම් තැන්වලදී ප්‍රකාශනෙන් විරෝධය පළ කරන්නේ කියන එකයි මගේ අදහස මේ වෙලාවේ.
19: හොඳයි අමල්, ඒ වගේම දැන් ඔබ ආරම්භක අවධියේ සිටම අවසාන දිනේ දක්වාම ඒ රණබිමේ රැඳී සිටපු මාධ්‍යවේදියෙක්, ඔබ ඒ ඇසින්දුටු සාක්ෂිකාරයෙක්. මට මේ ප්‍රශ්නය අහන්නටම හිතුණා, අපි දන්නවා මෙය යුද්ධමය ජයග්‍රහණයක් විදිහට වාර්තා වුණු නිසා වෙන්දෝ විශාල වශයෙන් ශ්‍රී ලංකීය හමුදාවන් වෙත විවිධ චෝදනා එල්ල වුණා. යුද්ධය අවසන් අදීරේදී විශේෂයෙන්ම යුද අපරාධ සිදු කෙරුණා වුන් අතින් අදටත් ඒ චෝදනා අඩුවක් නැතුව එල්ල වෙනවා. හමුදා සමාජිකයන් සමග තමයි ඔබ ඔබේ වාර්තාකරණයත් සිදු කළේ. ඔබේ දැක්ම අනුව ශ්‍රී ලංකා හමුදා අතින් එවැනි ආකාරයට ඔවුන්ව චෝදනාවට ලක්වෙන ආකාරයේ වරදක් ඔබේ මාධ්‍ය ජීවිතය තුළ ඔබට නිරීක්ෂණය කරන්නට හෝ යම් කිසි විදිහකට ඔබට එවැනි දෙයක් අත්විඳින්නට අවස්ථාවක් තිබුණද?
18: ඒක ඇත්තටම මේ මගේ ඇස් දෙකෙන් මම එහෙම යුද අපරාධ කියන වචනය පාවිච්චි වෙන චෝදනාවකට ලක්වෙන දෙයක් මගේ ඇස් දෙකෙන් මම කවදාවත් දැකලා නැහැ. මොකද ඒක වචනේ පරික්ෂාපාප්තාර්ථයෙන්ම මානුෂීය මෙහෙමක්. ඒක මිනිස් ජනතාව ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගන්න කරපු මෙහෙයුමක්. ඒක මුලත් එහෙමයි, අගත් එහෙමයි. මොකද මාවිල්ලාරුවෙන් පටන් ගන්න කොටත් ඒ මිනිස්සු වෙනුවෙන් තමයි ඒ මෙහෙයුම ආරම්භ කරේ. ආරම්භයේ සිටම ඒක මානුෂීය අරමුණකින් සිද්ධ වෙච්ච ක්‍රියාන්විතයක්. ඉන් අනතුරුවත් එහෙමයි. මොකද මූතුරු සාම්පූර් ප්‍රදේශයේ ගත්තොතින් ඒ ප්‍රදේශයේ ජනතාව ග්‍රහණයට අරගෙන උන් ෂීල්ඩ් එකක් එහෙම පලිහක් හැටියට තියාගෙන තමයි ත්‍රස්තවාදීන් යුද හමුදාව ආරක්ෂකාංශ දෙසට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ ජනතාව තමයි මුලින්ම ඔය සේරනුවර ජනපදයේ ජනතාවට පස්සේ මුලින්ම ආරක්ෂාව පතාගෙන රජයේ හමුදා පාලන ප්‍රදේශ වෙත දහස් සංඛ්‍යාත වශයෙන් ආවේ. මොකද ඒව ඇස් දෙකින් දැකපු මිනිස්සෙක් මම වාර්තාකාරයෙක් හැටියට. අවසානයේ දන්දි කඩල් කලපු ඉවුර දක්වාම මේ සිද්ධ වෙච්ච ක්‍රියාන්විතයේදී ජනතාව මුදා ගැනීම ඉලක්ක කර ගැනීමෙන් තමයි මේ මානුෂීය ක්‍රියාන්විතය සිද්ධ වුණේ. ඉතින් ඒක ඇත්තෙන්ම වචනාර්ථයෙන්ම ගත්තොත් මානුෂීය මෙහෙයුමක්. ඉතින් ඔවුන් අත්දකපු දේවල් ඔවුන්ගේ දරුවන්ට අත්දකින්න ලැබින්න එපා කියන එක තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මුළු ශ්‍රී ලාංකික ජනතාවක් හැටියටම පීඩාවට පත් වෙලා හිටපු කාලයක් අවසන් වෙලා දැන් අපේ දරුවන්ට ඒ තත්ත්වයන්ගෙන් ඒ තත්ත්වයේ ඇත්තටම අපේ දරුවෝ දැකලා නැහැනේ, ඒ අත්දැකීම් නැහැ. ඉතින් මේක ඉතිහාසයක් වෙනම. ඉතින් ඒක තවදුරටත් තිබුණා නම් අපේ දරුවොත් අපි වගේම පීඩාවකින් ඉන්න සිද්ධ වෙන කාලවකවානුවක් වෙනවා.
19: ඔබ ශ්‍රී ලංකාවෙත් හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්, ජාතික රූපවාහිනියේ මේ ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨතම සමාජිකයෙක්, දැන් වර්තමානයේ ඔබ ජීවත් වන්නේ ඉතාලියේ. ඉතාලියෙත් ඔබ මම දන්නවා වෘත්තිමය වශයෙන් මාධ්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා, මාධ්‍ය කටයුතු වල නිරත වෙනවා, ශ්‍රී ලංකාවත් සමග සම්බන්ධතාවය තවමත් ඔබේ තිබෙනවා. මට මේ ප්‍රශ්නේ අහන්නටම හිතුණා, යලිත් මේ වගේ යුද වාර්තාකරණයකට මාධ්‍ය ආයතනයකින් ආරාධනාවක් ලැබුණොත් ඔබේ බාර ගන්නවද?
18: බැරි කමක් නැහැ. මොකද ඉතින් ඒ අත්දැකීම මා සතුව තියෙනවා. ඒ වසර ගණනාව තුළ අවුරුදු 25ක විතර කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් හැටියට. ඉතින් ඒ දැනුම යම් කාලයක් ඒ යුද්ධෙන් පස්සේ විවිධ සම්මන්ත්‍රණ වැඩමුළු ඩිප්ලෝමාදාරින් වෙනුවෙනුත් යම් විදිහට බෙදා දුන්නා. මම ඉතින් ඒ ලබාගත් දැනුම සහ ඒ අත්දැකීම් වලින් අපි ආපදා තත්ත්වයන් වලදී අපි හැසිරිය යුත්තේ කෙසේද සහ ඒවට මුහුණ දෙන්න ඕනේ කෙසේද ඒ අත්දැකීම් ඇසුරෙන් යම් විදියට දැනුම ලබා දීමකුත් මං සිද්ධ කළා අපි යම් කාලයක් සහ විදේශගත ට්‍රේනින්ග්ස් වලදී කියන්නේ පුහුණු වීම වලදී ලබාගත දැනුමත් එක්ක මං හිතනවා ඉදිරියටත් එහෙම අවස්ථාවක් ලැබුණොත් මේ ඉදිරි රාජකාරිය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඉතින් එහෙම එකක් යලි ඇති නොවේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. එහෙම මං ගැන හිතලා නෙවෙයි රටට ලෝකයට සිද්ධ වෙන්න පුළුවන් ව්‍යසනයක් හැටියට ගත්තොතින් යලිත් එවැනි තත්ත්වයක් වාර්තා කරන්න නොලැබේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව.
19: මම හිතන්නේ මං ඒ උත්තරේ බලාපොරොත්තු වෙනුත් තමයි අමල්ගෙන් මේ ප්‍රශ්නේ අහුවේ. ඔබ වෘත්තීය වශයෙන් මේ ශ්‍රේෂ්ඨයේ තාමත්ම ජ්‍යෙෂ්ඨයෙක් මාධ්‍ය ලෝකයේ. ඉතින් ඔබේ යුද පුවත් වාර්තාකරණය පිළිබඳ අපි අත්විඳා, අපි දැක්කා, අපි සාක්ෂි ඒ සම්බන්ධයෙන්. නමුත් අපි ප්‍රාර්ථනය යලිත් ලෝකයේ කොතනම තැනක වුවත් එවැනි බිහිසුණු තොරතුරු වාර්තාකරණයකට ඉඩ සැලසෙන දේවල් නොවේවා යන්න තමයි. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිෂ්පාදක අමල් සමන්තට, ඉතාලියේ සිට මේ කතාබහට එකතු වුණාට, ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණය එහෙම නැත්නම් යුද්ධේ නිමාවීම සනිටුහන් වෙලා වසර 17ක් සපිරෙන මේ මොහොතේදී SBS සිංහල සේවයේ සමගින් එකතු වෙමින් මේ අදහස් බෙදාගත්තට බෙහෙවින්ම ස්තුති අමල්. අයිබුවන්
18: කස්සම බෙහෙවින්ම ස්තුති මේ අවස්ථාවට මාව සම්බන්ධ කරගන්න ගත්තට. ඒ වගේම මේ අවස්ථාව මාහට ලබා දීම ඉතාමත් ඉහළ භාගයක්ට හැටියට මම සලකනවා. බොහොම ස්තුතියි ඔබට.
1: SBS සිංහල සේවේ විශේෂාංග දැන් Facebook තුලනොත් පෙරසින SBS සිංහල Facebook පිටුවට

අයිබුවන් අප රටේ ඇවැස්ස විවාහ බොහෝම බහුලව කෙරුණා ඉසර කාලේ ඇවැස්ස විවාහයක් කියන්නේ ලේ නෑකම් ඇති නෑන මස්සින අතර සිද්ධ වෙන කසාදෙට මේ ක්‍රමයේදී තිබුණු වාසියක් තමයි යුවතිපතිව එකිනෙකා හොඳින් දැන අඳුනාගෙන තිබීම අනෙක් කාරණේ පරම්පරාවේ දේපොළ පිට නොයන එක ඉතින් එක ගමක හිටිය පවුලක මහජෝඩුව තමන්ගේ පුතණ්ඩියට මනමාලියක් ගේන්න කල්පනා කළා. පුතා ටිකක් මෝඩ පහේ ඉලන්දාරියෙක්. දුරදිග කල්පනා කරලා තීන්දුවක් ගන්න තරම් දැනුමක් තිබුණු කෙනෙක් නෙවෙයි. උන්දගේ අම්මා තාත්තා කල්පනා කරුවේ දුරදිග. දැන් මේකගේ කලවයසත් හරි. අපි මැරිලා යන්න කලින් මේකව එකලාසයක් කරලා දමන එක අපේ වගකීම. ඔය ආදී වශයෙන්. මේ ඉලන්දාරියගේ තාත්තණ්ඩිට නංගියෙක් වුණා. ඈ ඈත ගමකට දීග ගෙහින් හිටියේ. ඒ ඇතිට ඉන්න දෝඩිංගිත්තක්. එතකොට ඒ දෝණි මේ ඉලන්දාරියට නෑකමට නෑන වෙච්චි. මව්පිය කල්පනා කෙරුවේ ඒ දෝණියන්දව තමන්ගේ පුතණ්ඩියට සහය කරන්න. ඉලන්දාරියගේ තාත්තා තමුගේ නගාව බැහැ දැක්කා. යෝජනාව ඉදිරිපත් කළා. එහෙන් විරෝධයක් නැහැ. කොළුවත්

0: SBS South Asian.
1: Your news from here
0: and hits from home.
2: A new SBS music station is here.
1: SBS Pop Euro.
2: Filled with Eurovision hits non-stop.
3: You want more?
1: The hits you know and the hits you'll want to know.
2: On DAB Radio, online,
1: the SBS Audio app
2: and SBS On Demand.
4: එදා ඉලන්දාරියාගේ මාමණ්ඩි ගෙදර නැහැ. උන්ද හේනේ පැල් රකින්න ගෙහුම්. ඒ කාලේ පිටස්තර පිරිමින්ව නිදණ්ඩ ගේ ඇතුළට ගත්තේ නැහැ. ඒක සිරිතක්. ඇරත් පිරිමි පරාණයක් ගෙදර නැති වෙලාවේ පිටස්තරයන්ව කොහොමත් ගෙටගත්තේ නැහැ. ඒ නිසා පිටස්තර පිරිමි නිදාගත්තේ ගෙදර පිලේ. ඔය නිසා නැන්දම්මා බෑනට පැදුරක් දීලා කිව්වා, "එහෙනම් පුතේ, උඹත් ඔහෙන් නිදාගනි." අපිත් නිදා ගන්නවා කියලා. ඉන්පස්සේ නැන්දම්ම දොර වැහුවා. ඉලන්දාරියත් නිදා ගන්න සූදානම් වෙලා පැදුර එලන්න ගත්තා. ඒක හොඳ ගල් නැහැ පන් පැදුරක්. ඝනකමයි. ඇඟට සුවයි. මේ පැදුරු හොඳට අකුලලා ඔතා තිබ්බම දිග ඇරීම පහසු නැහැ. එක පැත්තක් දිග ඇරලා අනිත් පැත්ත හැරෙනකොට අර දිග ඇරපු පැත්ත ඇකිලෙනවා. පැදුර එලා ගන්න ගිය ඉලන්දාරියත් මේ ජරමරයට මුණ පෑවා. එක පැත්තක් දිගාරිනකොට අනිත් පැත්ත ඇකිලෙනවා. ඒ පැත්ත දිගාරිනකොට අනිත් පැත්ත. පැදුර දිගෑර ගන්න ක්‍රම නැතුව නෙවෙයි. නමුත් මුන්දැට ඒ වග කල්පනාවට එන්නේ නැහැ. ඒ හන්දා පැදුර එලා ගන්න වලි කනවා. පැදුර පැත්තකින් තියලා බිම නිදා ගන්නේ. ඉලන්දාරියත් ඉතින් හති මුණින් දමාගෙන පැදුර එලනවා. හැබැයි වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. මුන්දැගේ දෙකන්සෙන් ගාඩිය බේරෙනවා. වටින් ගොඩින් එළිය වැටිලා පාන්දර ජාමි වෙනකනුත් ඉලන්දාරියා කෙරුවේ පැදුර එලා ගන්න උත්සාහ කරන එකයි. නැන්දම්ම පාන්දරෙන් අවදි වෙලා බෑනවත් කූද්දන්න හිතාන දොර ඇරියා. බෑනා දාඩිය පෙරාගෙන පැදුර එලන්න දඟලනවා. නැන්දම්මට හිනාව වාවා ගන්න බැරුව ගියා. ඒ හිනාව දැකපු බෑනා නෝකාඩුවෙන් වගේ නැන්දට කියනවා, "නැන්දම්මට නම් හිනා. මම්මි පැදුර එලා ගන්න බැරුව නහිනවා." ඔවුන් එතකොට නැන්දම්මට කාරණේ වැටහුණා. බෑනා පොඩ්ඩගේ මෝඩකම නිසා තරහක් ආවා. ඉන්පස්සේ පැදුර උදරගත්තු නැන්දම්මා පැදුරක් එලා ගන්නවත් නොදන්න හාදේට මගේ දූ දීලා වැඩක් නැහැ කියමින් බැන වැදිලා ඒ පැදුරෙන්ම බෑනට තලලා ගෙදරින් පන්නගත්තා. ඉලන්දාරිය පැත්ත පලාති නොඉඳ දඩි බිඩි ගාලා පිලෙන් දොට්ට පැනගෙන දුවන්ඩ ගත්තා. එනං අයිබෝන් අපි ගිහින් එන්න. මම අශෝක පියරත්න.
5: අපේ වාරේ කතා අවරක්.
6: හොඳයි, ඉතින් ඒ සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් නැවතත් හෙට දිනේදී තමයි අපි ඔබව හමු වෙන්නේ. ඉතින් අද වැඩසටහන ගෙනා මම දිනේෂ් ලියනගේ. එහෙනම් නැවතත් හෙට දිනේදී හමු වෙමු. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.